හරයෝයිසා ඉම ජීන එම ගියඉඩ නෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

හරය ඔයිසා ඉමා ජීනා එම ගිය ඉඩනෙබේ මතෙනෙක් තේබෙස් සන්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.